සෝ බල්ලාරිකන් රාරියම් වන්ඩාරියම් කසි අඩි කජාව කජාලය වටු කෙතේ උන්නි කසි උංකකඩතං උනිලං කිස්ස වොතෝලාරි මස්සුඩා ඒරා කොත පඩං වරන්ති ඔත්තෝ දිසිනන් ඔත්තෝ වරන්ති යතුරුන් තරි මොකසි.